ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ් හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන් නුදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5EB103.1 FM තරංග මාලා ඔස්සේ හා 5EB World හරහා අප සමඟ සම්බන්ධයේ සිටින සුළු දිනාම ඉතාමත් ලිගතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද මැයි මාසේ 12 වෙනි අඟහරුවාදා මේ සන්ධ්‍යායාමයේ ඔබ සමඟ ගත කිරීමට ඔබේ නිවහනට පැමිණෙන මම බිහිතවත් නයන් පෙරේරා. ඉතින් පසුගිය ඉරිදාට යෙදුන මව්වරුන්ගේ දිනය තේමා කරගනිමුනි අද දවස අපි මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න. ඉතින් අපි සියලුම මව්වරුන්ට සුබම සුබ මව්වරුන්ගේ දිනය ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරමු.

ඔබමින් සම්බන්ධ වී සිටින අඩිලේඩ් ලක්කඩ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මෙම වෙසක් මාසය පුරාවට ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනාව ඔබ වෙත මෙසේ ගෙනීමටයි. ඉතින් අද ධර්මදේශනාව පවත්වනු ලබන්නේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධිරතන ස්වාමින් වහන්සේ විසිනි.

සැදැහැවත් පින්වත්නි, වෙසක් දිනය කියන්නේ ලෝකයේ තිබෙන ගැඹුරුම සත්‍ය අවබෝධ කරගත් ශාන්ති නායකයන්න් සිහිපත් කරන දිනයයි. බුදුහිමියන් බුදුවීමෙන් පසු මුලින්ම දේශනා කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි. බොහෝ දෙනෙක් සිතන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ මරණයෙන් පසු නිවන් දකින්නට පමණක් ඇති දෙයක් කියයි. නමුත් ඇත්තටම එය අපේ අද දවසේ ජීවිතය සාර්ථක කරගන්නට තිබෙන ඉතාම ප්‍රායෝගික විද්‍යාත්මක ක්‍රමවේදයයි. අද අපි හැමෝම ජීවිතේ මොනයම් හෝ පීඩාවකින් ඉන්නේ. ඒ පීඩාව බුදු දහමේ දුක්ඛ සත්‍ය ලෙස හඳුන්වනවා. අපට අවශ්‍ය දේ නොලැබීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, මේ හැම දෙයක්ම දුකක්. බුදු හිමියන් පෙන්වා දුන්නේ මේ ප්‍රශ්න දෙස බලා හඬා වැටෙන්නට නොව ඒ ප්‍රශ්නයට හේතුව සොයන්නටයි. ප්‍රශ්නයට හේතුව සමුදය සත්‍යෙහිවත් තණ්හාවයි. අපි හැමෝම අද අසාර්ථක වෙන්නේ ඇයි? අපි අනවශ්‍ය දේවල් පස්සේ දුවනවා. අනුන් සමග සසඳමින් තව තවත් දේවල් රැස් කරන්නට යනවා. මේ අධික ආසාව නිසාම අපේ සැනසීම නැති වෙනවා. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. එය නිරෝධ සත්‍යයයි. අපේ ජීවිතය සාර්ථක කරගන්නට නම් අපි ඒ විසඳුම කරා යන මාර්ගය හඳුනාගත යුතුයි. එය මග්ග සත්‍යෙහිවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අද අපි මේ වෙසක් දිනය සමරන මේ මාසයේ තුල අපේ ජීවිතයට මෙයින් ගත හැකි පාඩම් මොනවාද? සම්මා දිට්ඨි, නිවැරදි දැකීම. ජීවිතයේ ප්‍රශ්න එන විට සැලෙන්නේ නැතිව මෙය ලෝක ස්වභාවය බව තේරුම් ගැනීමයි. වැරදි දේ වැරදි ලෙසත්,

නිවැරදිදේ නිවැරදි ලෙසත් දැකීම අපේ දියුණුවේ පළමු පියවරයි. සම්මා සංකප්ප නිවැරදි සංකල්පනාව නපුරු සිතුවිලි වෙනුවට මෛත්‍රී සහ අත්හැරීම ගැන සිතීමයි. අපි අනුන්ට ඉරිෂ්‍යා නොකර ඔවුන්ගේ දියුණුව ගැන සිතනවා නම් අපේ සිත සෑම විටම සැහැල්ලුයි. සම්මා වාචා නිවැරදි වචනය බොරු කීම, කේලාම් කීම සහ රළු වචන භාවිතයෙන් වැළකීමයි. අපේ වචනය නිසා කෙනෙකුගේ හිත රිදෙන්නේ නැත්නම් අපට ඕනෑම තැනක ගෞරවයක් ලැබෙනවා. සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියාව සතුන් මැරීම, සොරකම වැනි අකුසල් වලින් වැළකී අනුන්ට උපකාර කිරීමයි. ඔබ යතින් අද දවසේ තව කෙනෙකුට යහපතක් වුණා නම් එයයි උතුම්ම වෙසක් සැමරුම. සම්මා ආජීව නිවැරදි ජීවනෝපාය අනුන්ට හානියක් නොවනසේ ධර්මානුකූලව මුදල් ඉපයීමයි. එවිට ලැබෙන සතුට ඉතාමත් වටිනවා. සම්මා වායාම නිවැරදි උත්සාහය අකුසල් දුරු කර කුසල් වර්ධනය කිරීමට උත්සාහ කිරීමයි. ජීවිතේ ඉලක්ක කරා යාමට අවශ්‍ය වීරිය මෙයින් ලැබෙනවා. සම්මා සති නිවැරදි සිහිය කරන කියන දේ ගැන අවධානයෙන් සිටීමයි. අපට වැරදි වෙන්නේ සිහිය නැති වූ විටයි. අවධානයෙන් වැඩ කරන පුද්ගලයා කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. සම්මා සමාධි නිවැරදි ඒකාග්‍රතාවය විසිරුණු සිත එකඟ කර ගැනීමයි. භාවනාවෙන් සිත සංසුන් කර ගැනීම තුලින් අපට පැහැදිලි තීරණ ගැනීමට ශක්තිය ලැබෙනවා. සදහවත් පින්වත්නි, මේ අංග 8 අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපේ පෞල් ජීවිතය, රැකියාව, අධ්‍යාපන යන හැම දෙයක්ම සාර්ථක වෙනවා. වෙසක් සඳ දෙස බලන ඔබ ඒ සඳේ ආලෝකය වගේ ඔබේ ජීවිතයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආලෝකමත් කරගන්න. පිංතුනි, බුදු දහම කියන්නේ ජීවිතය දෙස දෑස් පියාගෙන බලන දහමක් නෙවෙයි. දෑස් විවෘත කර යථාර්ථය දකින දහමක්. චතුරාර්ය සත්‍ය කියන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට හේතු සොයාගෙන නිවැරදි මාර්ගයේ ගමන් කරලා සතුට උදා කරගැනීමේ මඟයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී, ධර්මේ හැසිරෙන්නා ධර්මේ විසින්ම රකිනු ලබයි. ඒ උතුම් රැකවරණය පතමින් බුදු හිමියන් පෙන්වූ ඒ නිවැරදි මාවතේ ගමන් කිරීමට අපි අදිෂ්ඨාන කරගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: Da. Punct. Pasul de tărâmă.
1: රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා කිවිසුම් හතක් සඳහා අත්සන් ලැබුණා. ඒ අනුව සංචාරක අධ්‍යාපන උසස් අධ්‍යාපන සෞඛ්‍ය ක්‍රීඩා ලේඛනාගාර ආරක්ෂක අංශ යන ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා කිවිසුම් වලට මෙලෙස අත්සන් ලැබුණා. 2025 වර්ෂයේදී මාලදිවෙන් සංචාරය අතරතුර තමා සිදු කළ ආරාධනයකට අනුව මෙලෙස සංචාරයට පැමිණීම පිළිබඳ මාලදිවයින ජනාධිපතිවරයාට සිය කෘතඥතාවය පළ කරන බවද මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. එමෙන්ම දිත්වා ආපදා සමය තුලදී මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් සහ එම අපහසු කාල සීමාව තුළ දැක් වූ සහයෝගය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විසින් මාලදිවයින රජයට සිය ස්තුතිය පුද කළා. විශේෂයෙන් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ තොරතුරු තාක්ෂණයේ කෘතිම බුද්ධිය, දීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ දීපල වෙළඳාම සහ නාගරික යටිතල පහසුකම් ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට එක්වන ලෙසයි. මේ අතර මෙම විශේෂ අවස්ථාව සඳහා එක් වෙමින් දෙරට අතර ඉඩම් පරිත්‍යාගයක්ද සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මාලදිවයින විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහාද ඉඩමක් වෙන් කර තිබෙනවා. මැයි පළමු වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ රැසක් දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිය මැයි දින රැලි සහ සැමරුම් සංවිධානය කර තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැයි රැලි දෙක පැවැත්ුණා. ඒ නුවරඑළියේදී සහ මාර්ගමදී. මේ අතර ජාතික ජනබලවේගය දිවයින පුරා මැයි රැලි 21ක් පැවැත්වීමද විශේෂත්වයක්. ජනරජයට ජනබලයක් යන තේමාවෙන් මෙම මැයි රැලි සංවිධානය කර තිබුණා. සමගි ජනබලවේගය සිය මැයි දින රැලිය පැවැත්වූයේ එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ මාලිගාවත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්ුණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මැයි රැලිය පැවැත්ුණේ කොළඹ හයිට් පිටියේදී. සර්වජන බලයේ මැයි දින සැමරුම තිඹිරිගස්සේ ආයේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දිනයේ වෙනුවෙන් රැලියක් නොපැවැත්වූ අතර ඒ වෙනුවෙන් ටීබී ඉලංගරත්න පිළිරුවට පුෂ්පහාර දැක්වීමක් සිදු කළා. මැයි දිනයේ පොහොය දිනයක යෙදී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනයක් නොපැවැත්වීමටයි කටයුතු කර තිබුණේ. ඒ වෙනුවට ආගමික වැඩසටහන් කීපයක් සංවිධාන කර තිබුණා. මෙවර මැයි දිනයේදී ජාතික ජනබලවේගය රටපුරා සංවිධාන කර තිබූ මැයි රැලි සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. මැයි දින රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මේ වසර තුළදී වංචනිකින් රැසකට දඬුවම් ලැබෙනු ඇති බවයි.
2: අදත් රාජපක්ෂලා දෙන්නේ තුන් දිනකට වරින්තු. අපි කියන ගමට ඡන්දෙ ඉල්ලන්න කලින් එන්න කියන වරින්තුකාරයෝ ගෙනත් දෙන්න කියන. වරින්තු විශාලත මොහරකම් කරපු කෙනා එන්නේ අධිකරණයට. එක්ක කොන්ද කැඩුනා කියනවා, එක්ක පුටුවේ වැටුණා කියනවා, එක්ක බෙල්ල ගැස්සিলা කියනවා. මට තබාගෙන වරින්තු ගන්නවා. වරින්තු අරගෙන රෙඩ් නෝටිස් නිකුත් කරලා හරි ඒගොල්ල ලංකාවට ගලන නඩු අහනවා. ඒකටයි මේ ජනවරම ලබා දීලා තියෙන්නේ. ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල කලබල වෙන්න ඕන. ඒගොල්ල කලබල වෙන්න නැත්නම් මොකද වෙන්නේ? ජනතාව කලබල වෙන්න. නෑ ජනතාව කලබල වෙන්න ඕනේ. ජනතාව ආශිර්වාද කරන්න ඕන. ජනතාව සහය දෙන්න ඕන. ජනතාව ඔල්වර සන්නගන්න ඕන. නීතිත් හදලා දුන්නා. ඊට පස්සේ කො අධිකරණ මන්ති කිව්වා. නඩු ප්‍රමාද වෙනවා. නඩු කල් යනවා. අධිකරණ මන්ති. ඔව්. අධිකරණත් හදලා දුන්නා. ඒවත් කොහෙද? හිටපු ඇමතිතුරුන්ගේ ගෙවල් වල. දැන් හිටපු සෞඛ්‍ය ඇමතිගේ නඩුව යන්නේ ඇමතිගේ ගෙදර. ඉස්සලා කාපු වීපු තැන දැන් විත්ති කූඩුවේ. වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්ක ප්‍රධාන දූෂිත දේශපාලකයන්ගේ නඩු 15ක්. මේ මැයි මාසෙට විතරක් සමහරවත් ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මැයි මාසේ අධිකරණ හම්බුවේ තියෙනවා. අප්‍රේල් 31 එකක් ඇහුවා. තීන්දුව දෙනවා කොහේ මැයි 25. ඊය ඇහුවා තීන් නඩුව. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අප්පුඩි ගහන්න මැයි 25. මෙහෙමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල කලබල වෙන්න ඕන. ඇයි? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි යා පස්සේ එන බව දන්නේ. ඉතින් කට්ටේ කලබල වෙලා තියෙනවා. කලබල වෙලා මොකද කරන්නේ? ආණ්ඩුව වට්ටනවා, හෙට වට්ටනවා, මාසෙම වට්ටනවා, මේ 21 වට්ටනවා, අප්‍රේල් වට්ටනවා, කීයක් කිව්වද? දෙසැම්බර් වට්ටනවා. මොකද මේ වෙලා තියෙන්නේ? එහෙම වට්ටන්න බෑ.
1: මේ අතර අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මෙනවියද මේ දින වේදිකාවේ අදහස් පළ කළා.
3: ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ දිනේ දිස්ත්‍රික්ක 21ක මේ දින රැලි අපිට පවත්වන්න පුළුවන් වුණා. අපි පෙන්වන්න ඕන එනපාර මේ දිනේදී වෙනම කාන්තා රැලියක් බලමු. කිසිම කලබලයක් අපිට නැහැ. අපේ ආණ්ඩුවට තාම වසර 1 මාරයි අපි මේ සම්පූර්ණ කළ තියෙන්නේ. රාජ්‍ය සේවයේ පඩි වැඩි කරා 2027 තව වතාවක් වැඩි වෙන්න නියමිතයි. එක රැකියාවක් අපි දුන්නේ නැහැ අපේ හිතවතුන්ට, අපේ නෑදෑයන්ට. අපිට හැකියාව තිබ්බා ඉන්ධන මිල කොච්චර ඉහළ ගියත් ඒක ස්ථාවර ලෙස ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව සලසා ගන්න. අපි එක දවසක් රට බැලුවේ නැහැ, එක දවසක් ඉස්කෝලේ බැලුවේ නැහැ. ඒගොල්ලෝ කලබල වෙන එක අපිට කරන්න දෙයක් නැහැ. ඒක අපිට තේරුම් ගන්නත් පුළුවන්. අනුර සහෝදරයා කිව්වනේ 2026 කියන්නේ දීප දෙනෙක්ට හිරේ යන්න වෙන වර්ෂය.
1: එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය මේ වන විට එකතු වී අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ දින රැලිය අමතමින් ඔහු වැඩිදුරටත් කියාසගේ වත්මන් ආණ්ඩුව යටතේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි.
4: දැන් කමිටු අවශ්‍ය නැහැ. දැන් දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි. දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ අනිවාර්යෙන්ම එකට එකතු වෙලා තමයි අපි ඉදිරියට යන්නේ කියන එක මේ වස්සාවේ ප්‍රකාශ කරනවා. අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න සෞර වලල්ලක් නිර්මාණය වෙලාලු, රට විනාශ කරන කාටෙල් එකක් නිර්මාණය වෙලාලු. හැබැයි මිත්‍රවරුනි, ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පචවලල්ල. පැලවත්තේ පචවලල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ, අලුත් හොරුන්ව පුහුණු කරන්නේ. මේ මැයි දිනයට අපි එනකොට අනෙකුත් මැයි දිනවලට වඩා වෙනස්. ජනතාවගේ මුහුණු දිහා බැලුවම අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා, අලුත් අපේක්ෂාවක් තිබෙනවා. නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වය තුල මේ පච වැඩ නොකරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන, රට දියුණු කරන, රටේ ජනතාව ශක්තිමත් කරන රාජ්‍ය පාලනයකට අපි මුල පුරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
1: මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ දින වේදිකාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙලෙස අදහස් පළ කළා.
5: ආණ්ඩුව ගැන මම පාර්ලිමේන්තුවේ ඇතිතරම් කතා කරනවා. මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි. මනුස්සෙක් ආණ්ඩුවක් ගෙනියනවා කියලා තේරුම් ගන්න පුළුවන් එදා තමයි අවසාන ප්‍රතිඵලය ගන්න අනුර කුමාරට එන්න කිව්වා රාජකීයයේ මැතිවන කාර්යාලයේ. එදා සජිත් ප්‍රේමදාසත් ගිහින් හිටියා, රනිල් වික්‍රමසිංහත් ගිහින් හිටියා, නාමල් රාජපක්ෂත් ගිහිල්ලා හිටියා. දැන් ජනාධිපතිතුමා දිනලා ඉවරයි. දෙවෙනි මනාපිනුත් අනුර දිනලා ජනාධිපති වෙච්ච මිනිහා තුත්නිම්බුත වෙලා ඉන්නවා. ජනාධිපති ඒ වෙලාවේ දන්නවා මම වැඩ කරේ ජනාධිපතිකම ගන්න නෙවෙයි විපක්ෂේ වාඩි වෙන්න. ජනාධිපතිකම ලැබුණේ අර විද්දේ ආවට වැඳුනේ පඳුරට. මේ රටේ මිනිස්සු අර කිව්වනේ මුන්ටත් දීලා බලමු කියලා. මුන්ටත් දීලා දැන් කෙලවගෙන ඉන්න වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. අධිකරණ ඇමතියා නිකන් ජෝන් සීනා වගේ, සාජන් නල්ලතම්බි වගේ එකෙක් ඉන්නවා ක්‍රීඩා ඇමති. ක්‍රීඩාව සම්පූර්ණ බල්ලට වැඩිලා සාජන් නල්ලතම්බි අදත් මට ගහනවා ෆේස්බුක් වලින්. මං ඒව ගණන් ගන්න නෑ මිත්තෝනි. මං වගේම තමයි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි කෝච්චියේ තේ වික්කා, ප්‍රේමදාස කැතෙල්වත්තේ ලැබරි වික්කා, මම කෝච්චියේ වඩේ වික්. ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වුණා. ඉන්දියාවේ මෝදි මුළු රටේම තුම්පාරක් අගමැති වුණා. එනිසා චාමර සම්පත්ට ඒක ප්‍රශ්නයක් නෑ.
1: පෙරදුනා මේ සමාජවාදී පක්ෂයේ මේ රැලිය අමතමින් ඒ දේශපාලන මණ්ඩල සභික දුලින්ද නාගමුව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍යවාදයට නතුව ඇති බවයි.
6: ඔහුගේ හැම කෘතියකම ඉස්සරහා ලිව්වා සටන් පාඩයක්, සකල දේශවාසී නිර්ධනෙනි එක්වව් කියලා කිව්වා.
7: මාක්ස් කියලා නෑක ඔය ඔක්කත් සකල දේශවාසී නිර්ධනෙනි 21 පොලකට එක්වව් කියලා. දැන් මේගොල්ලෝ දැන් මේක හදාගන්න දැන් කම්කරු පන්තියේක මැදිස්ත්‍යස්ථානට එකතු කරන්න ඕන. මොකද්ද රහස? අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ දිස්ත්‍රික් සංවිධානවල ආසන සංවිධානවල ප්‍රශ්න අහන්න පටන් ගන්න තියෙනවා. ආණ්ඩුවේ කලකිරියාවකට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහන උන්ට පුළුවන් මේ ඕඩර බාර දුන්නාම بس බගේ දිස්ත්‍රික්කේ රැලියක් කරපන්, බගේ දිස්ත්‍රික්කේ සංවිධානය කරපන් රැස්වීම. ආ එතකොට ආසන සංවිධායකට නෝ ඉලක්කම මෙන්න ගාන ගේන්න ඕන. දිස්ත්‍රික් සංවිධායකට නෝ ඉලක්කම වැඩ පෙන්නන්න ඕනේ. පක්ෂ අභ්‍යන්තරයේ තියෙන සංවිධාන අරබුදය, ප්‍රශ්න අහන්න පටන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න සංවිධාන අරබුදය වහගන්න මේ පරණ සංවිධාන උපක්‍රමයක් පාවිච්චි කළා
1: තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටීවින් සිල්වා මහතාද මේ දින රැලිය ඇමතුවා. එහිදී ඔහු ප්‍රකාශ කළේ තම දේශපාලන ව්‍යාපාරයේ කිසි දිනක වංචා දූෂණවල නිරත නොවන බවයි.
8: දැන් විපක්ෂින් ණයට තියෙන ලෙඩේ මොකද්ද මං හරියට කියන්න? ඒගොල්ලන්ට කියන්න බෑ කටක් කරලා ඒගොල්ලෝ හොරකම් කරේ නෑ කියලා. කියන්න පුළුවන්ද? කියන්න බෑ. රටම දන්නෝ ඒගොල්ලෝ හොරු කියලා, ඒගොල්ලොත් දන්නෝ ඒගොල්ලෝ හොරු කියලා. හොරකම් කරේ නෑ කියන්න බෑ. එහෙනම් දැන් මොකද කරන්නේ? ඒගොල්ලෝ සහ දෙනවා. ඒගොල්ලොත් හොරකම් කරා, මාලිමාන්ව හොරකම් කරනවා කියලා හොරකම සමාන කරගන්න. අපි ඔක්කොම එක කියලා කියන්න හදන්නේ. ඒකට තමයි බොරු කී කියන්නේ. ඔය ගල්ලංගර හොරකමක් ගැන කෑ ගහනවා. ඊට කලින් කන්ටේනර් 20 ගණනක් 23ක් පැන්නුවා කියලා. මහා සද්දයක් තිබ්බා. වරායෙන් කන්ටේනර් 23ක් පැන්නුවා. ඒක ආයුධ තිබ්බා, යරකම එක තිබ්බා කියලා කෑ ගැහුවා. අපි මොකද කරේ? හදුවා පාර්ලිමේන්තු ගේනකව සභාවක්. ඒකට විපක්ෂ කට්ටියක් දැම්මා. ඔය පල්ලකෝ දැන්. දැන් සද්ද නැහැ. දැන් කන්ටේනර් ප්‍රශ්නයක් නැහැ. එම පන්නලා නැහැ. එමේ ආයුධ තිබිලත් නැහැ මොකුත් නැහැ දැන් සත් නැතු ඉන්නෝ එයි ඒගොල්ලොම තමයි හොයන්නේ ඒවා දැන් ඒකන කියන්න බෑ ඊට පස්සේ ගෑ ගන්න පටන් ගත්තා ගල්ලංගුරු වංචාවක් වුණෝ කියලා ගල්ලංගුරු ගෙන්වාමයි ගල්ලංගුරු ගෙන්නපුවා ප්‍රමිතියෙන් බාලලා තියෙන සමහර නැව් ඒක කවදත් වෙන වැඩ ආතිකල කියනවා එතන කිසිම වංචාවක් නැහැ අපි අපේ සහෝදරු ගැන ලේන් සහතික වෙනවා පිටරට සල්ලි එවද්දි මුදලක් නැති වුණා කියලා අපි හිතන එක නිලධාරියෙන් ගේව කරපුවාගේ අතපසු වීම වෙච්ච දෙයක් මිනිස්සු අතින් වැරදෙනවා ඒක වංචාවක් නෙවෙයි හොරගමක් නෙවෙයි ඕකත් සතියෙන් අපි ඉවර කරනවා අපි අපේ සහෝදරු ගැන ලේන් සහතික වෙනවා අපේ ව්‍යාපාර හොරගම් කරන කවුරුවක්වත් නැහැ වංචා කරන කවුරුවක්වත් නැහැ එහෙම කිසිවෙකුට මේ ව්‍යාපාරේ පවතින්නත් බෑ කියන සහතික අපි වල දෙනවා
1: මහා බාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් තිබෙන පාර්ශවයක් අතටපත් වීම සහ එම සිදුවීමට අදාළව වැඩදහනමට ලක්ව සිටි නිලධාරියෙකු අබිරහස් ලෙස මේ යාම පිළිබඳව මේ වන විට සමාජයේ කුළුණු සංවාදයක් නිර්මාණය වී තිබෙනවා මෙලෙස වැඩදහනමට ලක්ව සිටිදී මියගිය නිලධාරියා සිය දිවි නසා ගැනීමට තත් කර ඇති බවට බොහෝ දුරට නිගමනය කළ හැකි බවට ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ සිදු කළ විශේෂඥ කමිටුව ප්‍රකාශ කළා නමුත් ඒ පිළිබඳව ඇතැම් පාර්ශව විවිධ මත පළ කරනවා මේ අතර ඊමේල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුල්‍ය වංචා කිරීමක් හරහා ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ සහාය ලබා ගැනීමට විමර්ශකයන් පියවරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළා මෙම වංචනික ඊමේල් පණිවිඩ ආරම්භ වූ ස්ථානය වංචා කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම මංකොල්ලේ පිටපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහබැංකුවේ මූල්‍ය බුද්ධියේ කියද ඒ පිළිබඳව තොරතුරු සොයමින් සිටනවා දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහයද මීට ලැබෙමින් පවතින බැවින් මේ ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබෙනවා පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මාර්තු 28 වෙනිදායි මේ අතර මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම එම ධූරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ජාතික ජනබලවේගී මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් සිංහ මහතා පවසනවා ඔහු එම ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියා මහා භාණ්ඩාගාරයේ විසින් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් තිබෙන පාර්ශවයක් අතරපත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ධූරයෙන් ඉවත් කළ යුතු බවට විපක්ෂය හා වෙනත් කණ්ඩායම් වලින් ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ විමසා සිටි අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබුණා මේ අතර විවිධ ව්‍යාපාරිකයන් දේශපාලකයන් වේදීන් ඇතුළු 3000කට වැඩි පිරිසක් බෑද භාගයේදී පරිගණක හැකර්වරුන්ගේ විවිධ වංචාවන්ට ගොදුරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා මෙම වංචනිකයන්ට ගොදුරු වැඩි පිරිසක් පරිගණක සාක්ෂරතාවය ඉතා අඩු අය බවයි වාර්තා වන්නේ ලොව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබෙනවා 2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ දේශ සීමා රහිත මාධ්‍ය වේදිකා සංවිධානයේ විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව තිබෙනවා. මෙම දර්ශකයේ පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමි වී ඇති අතර දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් දෙවන ස්ථානය ස්ටෝනියාවටත් හිමිව තිබෙනවා. මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රියාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකයේ පළමු ස්ථානවලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලෝක මාධ්‍ය නිදහස් දිනය පසුගිය මැයි 3 වෙනිදාට යෙදී තිබුණා. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානීය සහ දක්ෂතාව යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අභිනව තනතුර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික පියවර ලෙස ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට තම කමිටුව කටයුතු කරන බවයි. ඉදින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හනින් ලබන සතිය තමුණ බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට
9: සති අන්ත පුත් පසුබි පෙරම
10: ඇඩිලෙඩ් ලක්හන
11: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනදී ගීතය ඔබට ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර ශ්‍රීනාත් මහතා සූදානමින් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අප සමග මෙසේ බෙදා හදා ගැනීමට.
12: ආචාර්ය අජන්ත රණසිංහ ලියූ සංගීත නිපුන් සංගීතවත් කොට ගායනා කළ ගීතයක් අද තෝරා ගැනීම.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දැන් නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ අඩිලේ ලක්කඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ සුපෘත් තේමාවත් සමග ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනින් සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජි බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ආයි බොන් දුමින්ද.
4: ආයි බොන් නැහැ.
3: දුමින්ද, ඇත්තටම අපිට මුලින්ම අහන්න කැමති මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක තුමන්ගේ හදිසි මරණය පිළිබඳව දකින්න තිබෙනවා. මොනවද ඒ පිළිබඳ තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන්, මේකත් ප්‍රධාන අධිරහස් මරණයක් බවට දැන් මේ වන විට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහත්මයා මේ සිකුරාද දිනේදී, පෙරේද දවසේදී මිය ගිහින් තිබුණා. මේ කොළඹ පිහිටි අරවින්ද සිල්ලා අපේ ක්‍රිකට් ක්‍රීඩක මේ මහත්මයාගේ මේ නිවසේදී, මොකද ඔවුන් මේ ඥාති සම්බන්ධතාවයක් තිබෙනවා. කොහොම වුණත් මේ සිදුවීම සම්බන්ධයෙන් මේ නඩුව, විශේෂයෙන්ම මේ යාබස් නඩුව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ දීර්ඝ නඩු විභාගයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේකෙදී කපිල චන්ද්‍රසේන මහත්මයාට ඊට කලින්, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවසේ අධිකරණය විසින් වහාම ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළා. තිබියදී තමයි එදින රාත්‍රී තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේක, ඒ කියන්නේ ඔහු නැවත අත්අඩංගුවට ගැනීමට හේතුපාදක වෙලා තිබුණේ, විශේෂයෙන්ම මේ මාර්තු මාසයේදී ඔහු මේ සිද්ධියට අත්අඩංගුවට පත් වුණාට පස්සේ දින 52කට විතර පස්සේ ඇප ලබා ගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ ඇප ලබා ගත්තට පස්සේ මේ ඇප කොන්දේසි කඩකරයි කියන කාරණාව තමයි තිබුණේ. අධිකරණය විසින් ඉදිරිපත් කරේ මේ කපිල චන්ද්‍රසේන මහත්මයාගේ ළඟම ඥාතීන් තිදෙනෙක් ශරීරය ඇප තියන්නට ඕනේ කියන කාරණාව. ඒ වගේම එතනදී මේ ශරීරය ඇප තිබ්බ පුද්ගලයෝ දෙදෙනෙක්, ඒ කියන්නේ උදාහරණයකට හයර් කරපු දෙදෙනෙක් විදියට තමයි අවසානයේදී හෙළි වෙලා තියෙන්නේ. ඔවුන් දෙදෙනාට රුපියල් 15,000 බැගින් දීලා, විශේෂයෙන්ම ඔවුන්ට රස්සාවකුත් නැහැ, ඥාතිත්වයකුත් නැහැ, කිසිම මේ ස්ථිර පදනමකුත් නැති පුද්ගලයෝ දෙදෙනෙක්ව තමයි මේ රුපියල් 15,000 ඔවුන්ට දීලා මේ අප සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් හෙළිවීමත් සමගම පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරා මේ සම්බන්ධයෙන් මේ අප කොන්දේශ කඩකිරීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ අනුව තමයි නැවත වතාවක් මේ ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට කියලා නියමිත වෙලා තිබුණේ. කොහොම වුණත් මේ වන විටත් විශේෂඥ වෛද්‍යවරු 5 දෙනෙක්ගෙන් යුත් විශේෂඥ මණ්ඩලයක් මේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. ඉතින් කොහොම වුණත් මේ යාබස් ගනුදෙනුවේදී විශේෂයෙන්ම ඔහු අල්ලස් කොමිසමට ඉදිරිපත් කරපු තොරතුරු මත, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයාට මුදල් දුන්නා, එහෙම නැත්නම් හිටපු අමාත්‍යවරයාට මුදල් දුන්නා කියන කාරණාව ප්‍රකාශයට පත් කරා තියෙන කාරණාවක් තිබෙනවා. හැබැයි ඔහු ඊට පස්සේ එතනින් ඇවිල්ලා දිවුරුම් පෙස්සමක් ඉදිරිපත් කරලා තියෙනවා මේ නිය යන්නට ඉස්සෙල්ලා. අල්ලස් කොමිසම විසින් බලහත්කාරයෙන් තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නම සහ ඒ බලහත්කාරයෙන් මේ කට උත්තරය ලබා ගත්තයි කියන කාරණාව. ඉතින් කොහොම වුණත් මේ සම්බන්ධයෙන් දැන් ඔහුගේ බිරිඳ මේ වන විට විදේශගත වෙලා සිටින්නේ. මේ නඩුව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ප්‍රධාන පුද්ගලයා තමයි මේ දැනට මියගොස් ගිහිල්ලා සිටින්නේ. ඉතින් ඒ අනුව මොහුගේ මරණය පිටිපස්සේ යම් අභිරහස් ඝාතනයක්ද කියන කාරණාව පිළිබඳවත් විමර්ශකයෝ මේ වන විට කටයුතු කරගෙන යනවා. කොහොම වුණත් දීර්ඝ වශයෙන් බුද්ධ්‍යංශ සහ අනෙකුත් පුජ්‍යලයෝ පිළිබඳව, සැකසහිත පුජ්‍යලයෝ පිළිබඳව මේ වන විට විමර්ශනය කරමින් පවතිනවා. විශේෂයෙන්ම මේ කපිල චන්ද්‍රසේන මහත්මයා මිය යාමට පෙර ගත කරපු පැය කීපය තුළ කාවද හම්බෙච්ච පුද්ගලයෝ, එහෙම නැත්නම් කා සමගදී මේ දුරකථන වලින් කතා කරලා තියෙන්නේ කියන කාරණයක් මේ වන විට විමර්ශකයෝ පරීක්ෂා කරගෙන යනවා. මොකද මොහුට, ඒ කියන්නේ ඇත්තටම ඔහුට මේ කලකිරිලා දිවි නසා ගත්තද, එහෙම නැත්නම් යම් ආකාරයකින් පෙළඹවීමක් සිද්ධ වෙලා තියෙනවද මේ මරණය ඔහුට සියදී නසා ගැනීම සම්බන්ධයෙන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයකදී මේක ඝාතනයක්ද කියන කාරණාව පිළිබඳවත් පොලිසිය පුළුල් විමර්ශන පවත්වමින් සිටිනවා නේද?
3: දුමින්දේ, වගේම මේ ලංකාවේ සංචාර කර්මාන්තය හා සම්බන්ධව අපිට මං හිතන්නේ සතුදායක ආරංචියක් තිබෙන බවක් දකින්න තිබෙනවා. මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු?
4: ඇතරම නයන්, මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහත්මයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් තමයි වළංගු වෙන්නේ. විශේෂයෙන්ම රටවල් 40ක් වෙනුවෙන් අවුරුද්දක කාලයක් සඳහා නිදහස් ගමන් බලපත්‍ර දෙන බව තමයි ඔහු සඳහන් කළා තියෙන්නේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය දෙයක් විදිහට තමයි මේක ආගමික විගාමික පනත සංශෝධනය කළා, රටවල් 40කට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට කටයුතු කරනවා කියලා කියන්නේ. කොහොම වුණත් මේ ක්‍රමය මාස 6කට පස්සේ නැවත සමාලෝචනය කරලා තවදුරටත් පවත්වාගෙන යනවාද කියන කාරණාව පිළිබඳව තීන්දුව කරනවායි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ රටවල් වලදී විශේෂයෙන්ම රටවල් 40ක් සඳහා දින 30ක සංචාරක වීසා නොමිලේ ලබා දීම තමයි මෙමගින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ මේ ලංකාවට සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ රටවල් අතරට විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බහරේන්, බෙලරුස්, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ගණරාජ්‍ය, ෆින්ලන්තය, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජර්මනිය, ඉරානය, ඊශ්‍රායල, ඉතාලිය, කසකස්ථානය, කුවේට්, මැලේසියා, නේපාල්, නෙදර්ලන්ත, නවසීලන්ත, ස්වීඩනය, පකිස්තානය, නෙදර්ලන්තය, කටාර්, රුසියාව, සෞදි අරාබියාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය කියන රටවල් තමයි මේ සඳහා මේ වළංගු වෙලා තිබෙන්නේ නැහැ.
3: දුමින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ ලංකාවෙන්?
4: කාරණා කීපයක් සඳහන් කරතයි. නයින් වියට්නාම් ජනාධිපති වරයා සහ ඒ වගේම එහි කොමියුනිස්ට් පක්ෂ නායක ටෝලාම් මහත්මයා දෙදිනක නිල සංචාරයක් සඳහා මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ වගේම දීපාර්ශ්වික සම්බන්ධතා අවබෝධලා ගිවිසුම් පහක් අත්සන් තැබුවා. ඒ වගේම මේ පොහොර මෙක්සිකෝන් 100ක පොහොර නැමකුත් ලබා දීමට ප්‍රදානයක් විදිහට ලබා දීමට තීන්දුව කරා. ඒ වගේම විශේෂයෙන්ම අවුරුදු 15කට පස්සේ රාජ්‍ය නායකෙක් පාර්ලිමේන්තුව ඇමතීම සිදු කරනු ලැබුවා මේ වියට්නාම් ජනාධිපතිවරයා විසින්. ඒ වගේම ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒත් අභිරහස් ලෙස මියගිය රංග රාජපක්ෂ මහත්මයාගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම තවමත් සැකකරුවෙකු හඳුනාගෙන නැහැ මේ සිද්ධිය සම්බන්ධයෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් එම කටයුත්ත සිද්ධ කරනවා. ඒ වගේම නයින් ඔබට මතක ඇති යාපනයේ විද්‍යා දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත්ුණා. අවසානයේදී මේක ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්නේ මරණ දඬුවම නියමෙලා තිබුණා 6 දෙනෙකුට. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණා. කොහොම වුණත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මණ්ඩලයක් විසින් මේ විද්‍යා දැරිය ඝාතනය කරපු ඒ පුද්ගලයෝ 4 දෙනාට, සුයිස් කුමාර ඇතුළු 4 දෙනාට තියෙන මරණ දඬුවම තහවුරු කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම එතනදී විත්තිකරුවන් 2 දෙනෙකුට පනවා තිබිච්ච මරණ දඬුවම ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමක් සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම නයන් සඳහන් කරන්න ඕනේ එකක් අපි ආගමික පැත්තෙන් ගත්තොත් කනගාටුදායක කාරණයක්. අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්නම හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී සිටියදී අත්අඩංගුවට ගැනීම කරනු ලැබුවා නිට්ටබෝ පොලිසිය විසින්. උන්වහන්සේට චෝදනාවක් එල්ල වෙලා තියෙනවා බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවේ. ඉතින් මේ පිළිබඳ පරීක්ෂණ විශේෂයෙන්ම මේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම මේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ඒ වගේම DIG කිස්සිරි, ඒ වගේම ආනන්ද විජේපාල සහ මේ සුනිල් වටගල කියන අමාත්‍යවරුන්ට එරෙහිව ද්වේෂසහගත විදිහට අපහාස කරයි කියලා රාජාංගනේ සද්ධාරතන නම් චීවරධාරියාව අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, මොකද විශේෂයෙන්ම මේ සද්ධාරතන චීවරධාරියා විදිහට ගත්තොත් එහෙම ඔහුගේ පෙර වැරදි නිසා, ඔහුගේ ප්‍රකාශ නිසා, විශේෂයෙන්ම සංඝ සමාජයට වෙන අයහපත නිසා ඔහුව ශාසනයෙන් භික්ෂුවක් විදිහට නෙරපීමට ඒ නිකාය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට ඔහුව මේ හාමුදුරු නමක් විදිහට සැලකීමට නොහැකිව තිබෙන්නේ. ඒ වගේම නයන් සඳහන් කරන්නට අවසාන වශයෙන් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩාගේ සුදා වන්නිල ඇත්තෝ අභහප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට 60 දෙහැවිරිදි තමයි සිටියේ. විශේෂයෙන්ම රතුගල ආදිවාසී නායකයා විදිහට තමයි ඔහු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙලා හිටියේ.
3: දුමින්ද, මේ ඔබෙන් සමුගෙනට මත්තෙන් මේ පුංචි කාරණයක් අහන්න කැමති. වෙසක් මාසේ අපි දැන් මේ මාසේ අන්තිමටම වෙසක් සැමරීමට මං හිතන්නේ කටයුතු සූදානම් වෙනවා. ලංකාවේ දැනගන්න කැමති කොහොමද වෙසක් සඳහා සූදානම කියලා?
4: ඔව්, තවමත් නැන් වෙසක් වලට තවමත් මේ වන විට සූදානම් වීමක් විදිහට දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් තැන් තැන් වල තොරණ කූඩු ඉදි කිරීමේ කාර්ය තමයි සිද්ධ වෙන්නේ. මොකද ලෝකය ගත්තොත් එහෙම ලෝක වෙසක් දිනය විදිහට සැමරුමක් කරනු ලැබුවේ මේ පළවෙනි දතයටිච්ච වෙසක් පෝය. ඉතින් කොහොම වුණත් දැන් සිරිපා වන්දනා සමය අවසන් වෙනවා මේ වෙසක් පෝයෙන්. මේ 30 වෙනිදා තියෙන වෙසක් පෝයෙන් ඒ වගේම 31 වෙනිදා තමයි ඉරිද දවස විශේෂයෙන්ම ඊළඟ නිවාඩු දිනේ දවස රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් රාජ්‍ය මට්ටමින් වෙසක් කලාප මේ වන විට යෝජනා වෙලා තියෙනවා. ඉතින් අර සුපුරුදු පරිදි මේ ගමන වෙසක් වලට වර්ෂාව බලපාන තත්ත්වයක් තිබෙන බවකුත් වාර්තා වෙනවා. ඉතින් සාමාන්‍ය උණුසුමක් තමයි මේ වන විට තියෙන්නේ. මං හිතන්නේ තව සතියක් දෙකක් යනකොට තමයි මේ සම්බන්ධයෙන් වැඩි ප්‍රවණතාවයක් අපිට දක්නට ලැබෙන්නේ.
3: දුමින්ද, තපසංග සම්බන්ධව ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීම පිළිබඳ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතිය හමුවෙමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.

ඉතිං ඔබ සමග තවත් මේ හෝරාවක් අඟහරුවාදා රාත්‍රී ගත කරලා ඔබෙන් සමුගෙනනට කාලය කෙමින් ළඟා වෙමින් තිබෙනවා. ඉතින් අද දවසේ ඔබ වෙතගෙන වෙසක් ධර්ම දේශනා මාලාවේ දෙවනි ධර්ම දේශනා පවත්වනු ලැබුවේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධි රතන ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කිරීමට කැමැතියි. ඉතින් ඒ වගේම ඔබ දන්නවා මේ ඔබ මුහුණු පොත හරහා දකින්නේ නැති ඒ වගේම ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ඔස්සෙත් ඔබට මේ පණිවිඩ ලැබෙන්නේ නැති පසුගියදා මේ හදිසියේ අප අතරින් වියෝවුණ දමිත් වටදෙනිය මහතා පිළිබඳව. ඉතින් මෙතුමාගේ ශරීරය මේ වෙනිට මෘතදේහය ශ්‍රී ලංකාවට ගෙන යාම සඳහා සියලු කටයුතු සංවිධානය කරමින් තිබෙන්නේ. ඉතින් ඒකම මම මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමති කරුණ. ඔබ දන්නවා මේ ඇඩිලේඩ් ජීවත් වෙන අපේ මේ ශ්‍රී ලංකා ප්‍රජාව ඉතාමත් අපේ තිබෙන එකමුතු භවයේ විශිෂ්ටම සංකේතය තමයි කෙනෙකුට අමාරුවක් කරදරයක් වෙච්ච සෑම අවස්ථාවකම අපි ප්‍රජාවක් හැටියට එකට එකතු වෙලා ඒ සඳහා අවශ්‍ය සියලු උදව් උපකාර කරන්නට නොපැකිලිව ඉදිරිපත් වෙනවා. ඉතින් මේ කරුණත් මේ අවස්ථාවත් ඊට නොදැවෙනී ඉතින් මේ හදිසි විවවත් සමග මෙතුමාගේ එම මෘතදේහය ලංකාවට ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ඒ අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබා ගැනීම සඳහා ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයෙන් සියලු දෙනාටම ආයාචනයක් සිදු කළා. මේ ඔස්සේ මට දැනගන්න ලැබෙන අන්දමට ඒ සියලු කටයුතු කිරීම සඳහා අවශ්‍ය මුදල් ලැබී තිබෙනවා කියලා දැනගන්න තිබෙනවා. ඉතින් ඔවුන් ඒ සඳහා ඒ සියලු කටයුතු සංවිධානය කළ තිබෙනවා. ඉතින් අපිට මේ ඇඩිලේඩ් ජීවත් වෙන ශ්‍රී ලාංකික අපිට සතුටු විය හැකි මේ වගේ අපිට කෙනෙකුට කරදරයක් වෙච්ච අවස්ථාවකදී අපේ ප්‍රජාව මේ එකට එකතු වෙලා මේ කරන කාර්යය ඉතාමත් වැදගත්. අපිට ආඩම්බර වෙන්න පුළුවන් අපේ ප්‍රජාව මේ වගේ විශිෂ්ට ශ්‍රී ලාංකික ප්‍රජාවක් අපිට ඇඩිලේඩ් වල ඉන්නවා කියලා. ඉතින් ඒ වගේම දමිත් වටදෙනිය මහතාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. ඉතින් ඔබ දන්නවා මේ වෙසක් මාසේ බොහෝ පින්කම් ඇඩිලේඩ් පුරවරයේ සිදු වෙනවා. ඉතින් ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ආශ්‍රිතව පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව මැයි මාසේ 30-31 දින දෙකේ පැවැත්වෙන බව අපිට දැනගන්න තිබෙනවා. විශේෂයෙන්ම 30 වෙනිදා සීල වැඩසටහනත් 31 වෙනිදා වෙසක් වැඩසටහනත් පැවැත්වෙන බවයි අපිට දැනගන්න තිබෙන්නේ. ඒ වගේම වාර්ෂිකව ඇඩිලේඩ් පුරවරයේ පැවැත්වෙන මහා දුන්තෙල් බද්දන්සල මැයි මාසේ 31 වෙනිදා දින ඇතල්ස්ටන් පාසලේදී වෙනද වගේම සිදුවෙන බව අපිට දැනගන්න තිබෙනවා. ඉතින් හොඳයි නම් ඉතින් අද දවසෙත් අපි ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙනනටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද පුවත් පසුවේ පුරඹතගෙන ආව නිරෝධ කාර්යවසම් සිතරදි ගීතේ නවපිනව අපහිතවත් විජිත් කුමාරසේනත් මහතා ලංකාවේ සිට දුරකථනයෙන් නොදුරුමාන විශේෂාංගය හරහා අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා. ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබේ ආලින්දේ තවත් දිනයක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අද මම ඔබෙන් සමුගෙන යන්නේ ඔබ සියලු දෙනාටම සුවදායක සතියක් ප්‍රාර්ථනා කරමි. මම නායන් පෙරේරා. අයිබෝවන්.